වහන්සේ ආවද බිහාවත අධික මහාවත පාපක මාවත බුද්දේ ජයසේ සරණ දුක පඤ්ඤන පොරක නිරඤ්ඤන සාදු සංගත රමණ ජයසේ

මොහේ අනදතුනි මොහේ අනදතුනි උපජයෝ චාව මෙලඳ ප්‍රාපත් ප්‍රීතම රැහඳනා ජායේ රැහඳනා ජායේ කෙනි අනේක පගත අනේක පගත අනේක ජනතාරේ සෙමරහේ අනේක මුනි අන්දුලේ එක් අන්දුලේ ටෙක් නිර්තානත අනපායෝ